සබෑ අවල්ලෝගච්චා පෑන්ගේ මානව ඉන්දරග ජෙන්ද්‍රන රාධප ජානත ලෝකෝ රාජ කරෑන්ගේ කෝඩ ඉස්සනානක ජාජික ජාන අනේක සුබම්බර සාජ බරෑන්ගේ බ්‍රහම මෙහේසර බෙසන සචීපාත අන්තෝ පසේ ජම පාස පරෑන්ගේ ජේ නාර ශ්‍රීපාතිකේ ප්‍රාස හැපාග තේ නර ෆේරණ දේහතරෑන්ගේ කහපයෝජෝ දෝල්